දෙං එවුරෙන්ගේ කන්තකාමෙදු එබහී මූසාගේ ෆානාමෙදු එවුරෙන්ගේ මෙදුගා ඛිලාෆේ දෙකොළුවෙරි වෙච්චවුවේ අදි එවුරෙන් කුල සැල්ලාත මීසකුන්නං එවුරෙන් සිරුකොෆුවේ.

ගාවා ඇති එබහී අසා එල්ලවාශ ඒරුම් එ අසා එවරෙන් හිදි තකිතිකෑ දිරවාලාපානෙති හම කශවරුම් එවරෙන් හෙදි එච්චෙහි වාකං කශවරී හම එකනි ජාදූගරුන්ගේ මකරුකම්ගේ අධි ජාදූගරු කොම්ම එච්ච ගෙනෑකම් ගාවිෙස් ඒනායක කාමයාබෙන් නවානෙතේ.

0: එකලාග වහය කොරෙවි ෆහ හැමකශවරුම් තිමන් රස්කලාගේ කලේග ෆාන ෆහුග කලේග ෆානුග පවමුගේ මීහුන් ඉම්තිහාන කොරෙවීමේ අදි අස්සා මිරියු ඒ කියුණු මීහකු එවරෙන් මගු ෆ්‍රෙද්දිය.
1: කීරිත් කුරවානග දිව තර්ජමයන් දෙම මිගෙනස්තින සූරතු තාහ තිරීස් අවන ආයතුම් පශයගෙන් සූරතුගේ අඩ්ඩිය ෆස්වන ආයතුග නියලා තර්ජමා විදාල දිවාාවනි ඩොක්ට. මොහොමද හනී.
2: දුනියේගේ හතරු පිතුම්
3: රාජයේගේ උතුරා දෙකුණුම්
2: ඛබරා මවුලුමාත්
3: හුට්ටු මෙන්නෙති සවවිස් ගඩීරු
2: දිවහි රාජ්‍යයගේ අඩු
3: එංහා සතර්ස්ථේක සාලිස් නුවේ කිලෝහට්ස් මීඩියම් වේබ් අඩහැනුවේ මෙගහට්ස් FM බේන්ඩ.
4: හිබ්බරා උම්මී
5: මේ මුබාරාතුන් අලුගණන් ආ තජරිබාතහකා ආ මවුදුමාත්තකේ අලුගණ එංගෙන් දානිකමුගේ ෆොණි උම්මේතුක
6: මෙහුරි නියක් කණ්ඩායලාගේ තෙමෙගෙන් දෙවෙම කුරියක දාන්හම
5: හිතන් එරි මිෆර් බෑරුවානිය වණේ ලිබුණස් නොලිබුණස් ලිබේ තජරිබායි කී අලුගොඩ දෙකේ කොතක වරක් බොට එච්ච
7: පුවකෙන් හගීගතකන් හෙදුම බෑවිරින් පුරා උපාදිරි දතුල
8: බෙස්ට් රේඩියෝ ප්‍රෙසෙන්ටර් කොම්පිටිෂන් ගේ ටයිටල් උපුලාලා බෑවිරිය කී
4: ರೇಡಿಯೋ ಪ್ರೋಗ್ರಾಂ ಹುಷಳಮ ಶೌಗರು ಅಪರಾತಕ ಖಾಸ್ ಕೊಕ್ಕೆ ದಿವೈ ರಾಜ್ಯ ಗಡಂ ಕುರಿಯಗೆಂದ ರಿಯಲಿಟಿ ಶೋ
9: ಫಹಿ ಪೇ ಪ್ರೆಸೆಂಟ್
10: ಬೆಸ್ಟ್ ರೇಡಿಯೋ ಪ್ರೆಸೆಂಟರ್ ಕಾಂಪಿಟಿಷನ್
7: ಹುಕುರು ಅದಿ ಹೊಣೆ ಹಿಡಿದು ಹೋಗ ಮೆಂದುರು ದೇ ಚಹಾಯಿರು
4: ರಿಪೀಟ್ ಹುಕುರು ಅದಿ ಹೊಣೆ ಹಿಡಿದು ಹೋಗ ರೇಗಂಡು ದಿಹೆ ಗಡಿತರಿ
7: ಎಂಹಾ ಸತರ್ಸತೇಕ ಸಾಳಿಯಸ್ ನುವೈ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಡ್ಡಿಹೆ ನುವೈ ಮೆಗಹರ್ಟ್ಸ್ ಎಫ್ಎಂ ಬ್ಯಾಂಡ್
4: ಫಹಿ ಪೇ ಪ್ರೆಸೆಂಟ್ಸ್ Best Radio Presenter Competition. Mi mubarat ke co-sponsor ki Wholesale Point.
2: Duniye ke hataru pitun.
3: Rajyege utura dekhunum.
2: Khabara maulumat.
3: Uttu menneti savis gadiru.
2: Divahi rajyege adu.
3: එංහා සතර්ස්ථේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේබ් අඩහැනුවේ මෙගහර්ට්ස් FM බේන්ඩ්.

0: ඇගඩෙන් හර ඇබත් තිබෙෆුුණා පෙද ්‍රීතලවෙන් එවන්ක මුම්මේදමි කරණ රිකවස්ට කරම බේන ෆල කරවාන පිසමය
1: දැන් තිබෙෆුළු මවදූග වාහක්ෆුල දක්වායරුග හම අගුමෙන්න්න පායතුවේ දිය කන්තත්තකුම් රඟල් කොල්ලන් ජෙහ කන්තත්තහගේ වාහක වෙස් විදාල්වවෙන් ඇදි කුරියන් එත්තනුග සමාල්කන් දින මොහිම කන්තත්තහගේ ඒ වාහකෙස් විදාල්වෙන් වර ගින මොනාසවතාවගුන්මෙන් එබ පාහක් වන රශ් ෆෙම් වරුග අතුොල් ෆෙම් වරුග ගෞමි ෆෙම් වරුග අදි අවුන්මෙන්ගේ අමිල්ල ෆරුදි හැසි අතුම් විස් පැක්කාල මනාසවතන් එබ පාහක්කුර
2: අයිකයා ප්‍රසන්ස්
3: භාග්‍යවර්හෙනයි
4: IK Opticals in Enhas Rufiyai Matege Vyafariya Kura Vagen Nasibiri Farataka Debe Fulaka Drum Loan Umra Dature Mi Promotion Gahe Dukura Kumme Enhas Rufiyai Ka Kupanne Mi Ge Iturun Tafato Eki Brand Takun 30% Hame Discount Adi Kumme Thin Has Rufiyai Matin Kura Vag Vyafariya Ka Fassa Tek Rufiyai Gift Voucher Adivas Adivas Nasiba Gwazan Kolle Mang Aila Yara Tehinnayeku Avahang IK Opticals Ziyara Kura Vag

මෙනස් AIයින් එකකුම්ෆුණගේ AI ඒජන්ටගේ ඒම පහුගේ වාශන් කමවා මෙනස් 1.6 තාර කොෆි මේ අප්ටේට්ක ඒජන්ටගේ කෝ ආකිටෙක්චර බොඩති බදල්තකගේ ගෙනස් ඒගේ මසෙක්කත්ත නිමුමුගේ ගාබිලියතු වර පොඩ වනි ඉතුරු කොෆා මෙනස්ගේ බ්ලොග් ශය කොෆවා ලියුමක් ගබුණ පවාගුතුන් මේ රිලිස්ග හිමනේ එම පහකොල්වේ බදලකි මෙනස් 1.6 මෙක්ස්ගේ නම්ග තාරෆ් කුරි එම බාරුගත ඒජෙන්ට් මේ මසල් තන් හල්ලකුරුමට්ටක කුරියාරාපවා ආකිටෙක්චර්ගේ මච්ච බිනාකු පවා ඒජෙන්ටෙක් කමශා ඉන්සාරණගේ හිතරිකමෙන් නැති අමිල්ල මසෙක් එතරාවා නිම්මාලුම්ගේ ගාබිල්ලියතු මේ ඒජෙන්ටක අවර බොඩුකම මෙන සිම්බුණේ ඩබල් බ්ලයින් ටෙස්ටකුන් දක්කා ගොතුක මෙක්ස් ඒජෙන්ට් අයකු යුසරුන්ගේ හිංහම ජෙහුම් වනී නවාර පොයින්ට් දේන් ඉන්සත්තයන් ඉතුරෙව අදි මේ ඒජෙන්ට් බේනකොගෙන් ස්ප්‍රෙඩ්ෂීට්ගේ මසෙක් එතක ෆයිනන්ෂල් මොඩලින් අදි ඩේටා ඇනලිසිස් වද කංකමගේ ඉතුරුන් web development ga masik ka ta kuria vore puri hamen adi fasih ka ma kure vene mi update ko a ane bod badalaki mobile application hetum ke fursat libun mi kurin hamen ka ni website hedur namas minus 1.6 ga application ge mawlumat dinumun menasin e application en hada nim ma dene mi ge eturun design view ga namuga photo of eduma edit kurumang haase interactive platform e viswani himanafa mi view bayana ko ge photo ge waki paetakaka badalu genuma ఫోటో గవా లియోంత బదల్ కురుమగ ఇతురు ఎకి ఫోటో తం ఎక్కొగ్గే కాంప్లెక్స్ డిజైన్ తం ఫెద్దుమగ గాబిలియత్ లిప్కెందే మెనస్ 1.6 కా ఏగ ఆ ఫీచర్ తం మిహార్ యూజర్ ఉన్నవస్ లిబేనగ హంబద సఫైర్ మిక్స్ ఏజెంట్ బేన కురుమ హేదవా క్రెడిట్ కాగు వగుతి గొతు ఫన్సాస్ ఇన్సెట్ కుడకొ ఫావా కమ ఎకుం ఫుని మాలుమతే

0: ಗುಣದಂಕಾರ
1: ಗುಣದಂಕಾರ ಗುಣದಂಕಾರ
2: එංහා 741 kHz medium wave අඩි 90 MHz FM band
3: දිවහිරාජ්‍යයේ අඩු

0: Nemoni? අනිකාවේ ස්මියති හැම දුවහු ගාදතකා ගොළුම් හොර පංසෙන්ද වර රීති හුෂලුම මින්හාවස් මෙකෙනස් තිනිගේ එහෙම වෙම මින්හාගේ නම්වස් කුරුවත දත්තමිලි මාගිනරෙ දෙන්න ප්‍රෝග්‍රෑම් නිමේ කංගෙ එහෙම වෙම අඩෝහලන් එන්නච්ච මින්හායා වකිවලා ෆදෙන් දත්ත මේ වාහක දක්කාලානි අමීර අස්සලාමු අලයිකුම්
1: وعليكم السلام
0: امير
1: بابا
0: كينن حالو
1: ورانغل
0: كي كولاني
1: دين فوهي بيجين گيتريك هينگالاني
0: فوهي گين گيتري هينگالاني ورا بودو تا امير كي كي
1: بابا
0: امي ما هينگام ورا جاگ اي بيتو
1: بابا
0: ميگه كورين امير ابتل ويتا دتيا
1: labba
0: warak kore ehme ma me program akonno onda
1: asna
0: nenge nenge me arhanda netto me program ka me kore bar winta hem viya
1: hevani
0: okay ehme ma hevanya hinga gorotun akore nagama de masekke wano nenge je datta kiyal denenge
1: ओके
0: बाकी मेहोर अकुर तक की नून बा लवियानी अलिफ
1: अलिफ
0: अलिफ एम अलिफ का ओ मशक के बला लणंगे अलिफ का मियोती
2: मालूम मला
0: मालूम मला मालूम मला ए मशक का तो गणंग एम बने म वाणो आंगे ता
1: No.
0: Nenge do. Ehemme ma malum malam me masekkatu ga vaagota ki datta ba gengulenge ma bondiye bagicha ghori eki maatan nagagen ma bondiyen hadala famyati. Ehemma furta ma amir koram je kamaki me ma bondi malen nagam vinge. Ma bondi ga baaki me do me hor maatak ki finifemma huanduma malikuruwa ma gandak ganda kole ma nu ganda kole ma me tene gifa gul champa ma dem me ati pake finifema ah
1: huanduma
0: amir mene gi huanduma hem huanduma lung amira mele pone lafzen ge e lafza ki musalo hem musalo me lafsu beno ko gen jumlen hada la me musalo ge ge furalo matin die musalo ge ge furalo matin die varam macha fuma musale do me ati
1: sabba
0: emma varaffase han jab rangal kollaf demmiyoti wahakyo memasekkat ga wagota ki datta ai feshumet tayar kollage miyatge program ati kudinna baddul kolliro miharo miyoti e feshun wahakya ka vefa hama wahaka hama komme kujjaka ko midani itura lieve munge emma wahakya amir itur kollane jumla kiyal de minge ba kame har gossen hisab datta kiyal de na enna me shreb kankamu ga farua kuda kuratiwe mamme abappa war derave ekama visnaden shreb ge mamme abappa war nase hette mamme abappa nase het denmun kankamu ga farua kuda nukuran shreb maseke kore ege fahon ekan ena ekkon hindu kolle Then Shoaib vara molu kuccha kave. Then vani kihinen hi suala ki. Amma mi vaakya jumlen itur kolla den vi den vani kihinek kam bunala. Mamme a bappa vara naseha di fio dini ma mamme kankam ga farua kuda nukuran shoaib vara masekke kong emme faun ekan ekko du kolli ma vara molo kujja ka sho shoaib mevi
1: ei kube mubarat
0: takuga shoaib vaada kuran feshi school ge mubarat takuga shoaib vaada kuran feshi okay amma vara rangalunge jumla amma vara furi hama vakya hama ebagole ehmve mai ves masala net yakunge ගුරුවතක් ගොස්ස මෙයොති නිග අමීර්ග ෆරාතුන් අඩුහන් තිබි කුදින්නත් දෑන හදයායෙන් එබෙත්ත කොන් හදයාය මෙයොති ಅಮೀರ್ ಕೊಡಕುದಿಂಗ ಬಗೀಚ ಪ್ರೋಗ್ರಾಮ್ ಕಿಯ ದತ್ತಮೆ ಅದಬಿ ಬ್ಯಾತವ್ಗೆ ಮಚ್ಚನ್ ಹೇಮಣಾಲಫೆ ಪ್ರೋಗ್ರಾಮಿಂಗೆ ಅದಬಿ ಬ್ಯಾತಂ ಎಕುಲವಾಲಾಗೆ ಹೇಮ ಬಂಜರ್ ರಾವರೆ ಲೆಮೆ ಮದಹಾಯ ಲವೈ ನೋಣಿ ವಾಹಕವ್ಯ ಶೋಕೆ ಕುರು ವಾಹಕವ್ಯ ಜೀಯ ಎಕಹಲ ಹುಷಾಳು ಮೆಂಗೆ ಬೆತ್ತ
1: ಮದಹ
0: ಮದಹಾಯ ಮಸಲ್ ಎಣ್ಣೆ ಕ್ಯಾಲ

0: එංහා 4140 කිලෝහර්ට්ස් මීඩියම් වේව් 890 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: නහරකඩි මෙන්දුර් බාරකට 30 මිනිට් මේ දිවෙහි රාජ්‍යයේ අඩු
3: අල්ගොන මෙන්ගේ ප්‍රෝග්‍රෑම් ත හම්ජිෆාවා ගතුන් දෙන්ගෙනස් තේනී කීරත් කුර්ආන්ගේ දිවෙහි තර්ජමා කීරත් කුර්ආන්ගේ දිවෙහි තර්ජමා මියද ගෙනස් තේනී സൂറത്ത് ത്വാഹ തിരീസ് അബ്ബന ആയത്തും പഷായകൻ എ സൂറത്തുകെ അഡ്ഡിഹ ഫസ്വന ആയത്തുകെ നിയല തർജ്ജമാ വിദാള ദുവ്വാഫാവണി ഡോക്ടർ മുഹമ്മദ് ഹനീഫ്
4: ബിസ്മില്ലാഹിർ റഹ്മാനിർ റഹീം
5: റഹ്മാൻ വന്ത റഹീം വന്ത അല്ലാഹുഗെ ഇസ്മു ഫുളും ഫഷായകൻ നമേ

0: විදාළු හිඳෙ කිරුෆොදු අරුව එ දරිකලුම් බෙලෙහෙට්ටුමං හවාලුවාන මීහක් තිය බෑ මීහුනත් තිමන් දක්කං හියේ ෆහෙ මිගොතුන් තිමන් රස්කලාන්ගේ කලේගෙ ෆානුගේ මෑකමනාගේ අරිහ කලේගෙ ෆානු අඹරා ගෙන්දවීමේ එයි එකමනාගේ ලෝෆුල ෆිනිකං හාචිලූ මට්ටකේ අදි එකමනා හිතාම නුකරවු මට්ටකේ අදි කලේගෙ ෆානු මීහකු පතුළු කුරෙවුමුන් ලිබ් වඩාගෙන්නවි හිතාම ෆුළුම් තිමන් රස්කලාන්ගේ කලේගෙ ෆානු මිංජු කුරවීමේ අදි කලේගෙ ෆානු ෆුරිහමයන් ඉම්තිහානු කුරවීමේ ඒ මූසාගේ ෆානේ මදියන්ගේ අහුළුවෙරින්ගේ තෙරේග අහරුතකි වන්දිින් කලේගෙ ෆානු හුන්නවීමුවයි දෙන් මින්වරු කුරව්වා ෆාවා ගොතුග මතින් මිතනක් කලේගෙ ෆානු තිය වඩාගතියේ
1: واصطنعتك لنفسي
0: اديت من رسكلاغ يتك ابهي وحياي رساله تبليغ كربو متك تمن رسكلاغ كليغ فان خيار كربيمه

දෙං එවුරෙන්ගේ කන්තකාමෙද එබහී මූසාගේ ෆානාමෙද එවුරෙන්ගේ මෙදුගා ඛිලාෆෙ දෙකොළුවෙරි වෙච්චවුවේ අදි එවුරෙන් කුල සැල්ලාත මීසකුන්නං එවුරෙන් සිරුකොෆුවේ.

පුළුගාවා ඇති එබහි අසා එල්ලවාශ ඒරුම් එ අසා එවරෙන් හිදි තකිතිකෑ දිරවාලාෆානෙති. හම කශවරුම් එවරෙන් හෙදි එච්චෙහි වාකං කශවරී හම එකනි ජාදූගරුන්ගේ මකරුකම්ගේ. අධි ජාදූගරු කොම්ම එච්ච ගෙනෑකම් ගාවිෙස් ඒනා එකක් කාමයාබෙන් නවානෙතේ.

0: දැන් දෙම්මෙ තිකුරවි සුවාලුගේ ජවාබුග ආගුන්නන්න ධනවාලන් අමි ඔති හගීගතුග ඒගොතන් ඒ විස්නේ විස්නුන් ඒ වර බොඩු කුංහි එංගේත එවිස් ෆිහාරේ එවිස් විෆාරි එවිස් ඛිදුමත අගුදීගෙන් මිකුර නුනි ෆෝර්කු දෙවිස් ඛිදුමත ඒ කංකුරා මීහක නොත බයක නුහින්ගේන එමිහුන්ගේ වශාගෙන් ෆගීරුන්ගේ බයකු නැතිය දන්නව මිවුලේ වාහකේකී මිසාලක බලමා හිංගව වරබ්බුඩු සිංග බොඩුහම ෂොපින් මෝල් ඉංගේතු එතම් බිනාකුන් එතන මුදාලීරුග මේ තින් හතර මිලියන් රුපියාගේ මුදා මිලි දෙන් එතනන් අන්න විෆාරි කුරන් අන්න මිහුන් මිවනේ හගීගතුග ඒ ෂොපින් මෝලුගේ වෙරින් නබුරේ ෆගීරුන් නැතතු එමිහුන් ඇස් එතනන් තකිති ගන්න ඉරුගහම කොමෙ මිහකුවස් විෆාරි වෙරියා රාජ්‍යෙන් බේරුන් නොනේ රාජ්‍යෙන් කම වියස් ඒනගේ මේ මුදා කැපිටල් කම එබෙලියස් ඒ මුදාගෙන් අගවර ඉතුරු ඉතුරු එතිකොළ නේත ඉංග්‍රීසි මිකාකස් ප්ලස් විෆාර් වෙරියා දීෆ ඒ මුදා මි ගෙන්ද මිසාලක මීහකු ගලමෙ ගති ඉන්දියායින් ෆස් රුෆියා එහෙම ජිය ඒන ඒ වික්කාර ඒ බලා මේ ප්‍රොෆිට් මාජින් කියච්ච මානේ කි ෆාදා එතිකොළ මිසාලක ඉවදන් ෆන්සස් ලාරිකම බිස් මි ෆන්සස් ලාර් නොනිය ඉතුරුම් මි දේ එතිකොළ ලිබේ එතිකොළ මි ලිබෙනි ෆගීරුන් ගතුම් එහෙමම ෆගීරුන් ග බයකු නැත්තනෙග්ග එවිස් විෆාරි නො සිංගේන আদি මිදන්නවා ගත බොඩ ෆිහාරෙන් හදාෆ කිතම් මෙසමානි විස් එතන විෆාර් කුරන් නම් යොන්න කී එයි මි නිබ්බයිකම වණි විය මියකු නැතිය ෆගීරුක් නැතිය තමානි හුලි ලොණු මෙද කවා හෙන් විගින් දාන ෆාරක් තොට්ටි ගොස් හුලි විගින් නිමි ගින් ගා දාන එහෙම වීම මි ඒ විස්නුන් එහෙන් එංගුල්ම කීවර බොඩ කුන් හියෙන් එයි ಹಗೀಗತುಗ ಹುರಿಹಾ ವಿಫಾರಿ ವಿಸ್ ಹುರಿಹಾ ಖಿದ್ಮತೆ ವಿಸ್ ದೆಮೆಟ್ಟನಿ ಎ ವಿಫಾರಿ ನೋನಿ ಖಿದ್ಮತೆ ಬೇನು ಕುರಂ ಅನ್ನ ಫಗೀರುಂಗೆ ಸಬಬು ಎಹೆನ್ ನೋನ್ನಮ ಅವನ್ ಮೆತರೆನ್ ಎವಿಸ್ ಮೀಹಿಗೆ ವಿಫಾರಿ ಕುರಿಯ ಕಂಡ ದಾನ ಮುಟ್ಟುಮಕ ಎಹೆನ್ ವಿಮ ಅವನ್ ಹಿ ಕುರಂ ಮಿ ವಿಫಾರಿ ವೆರ್ ನೋತ ಮೊದಲ ವಹಲು ವೆರಿನ್ ಜಕಾ ದಿನುಮ ಬೆಹೆಗತುಂ ವಿಸ್ನಾದ ಅರುಗ ಮಿ ಪಾಯಿಂಟ್ ಆಮೆ ದುವರ ಫುಂಕೊ ವಿಸ್ನಾ ವಡಾನ್ ನವಾನಕಂ
1: ಮೇದುಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ಗ ಆಳ್ಗೊಂಡ್ ಮೆಮ್ಮಿ ವಾಹಕ ದಕ್ಕಾಲಿ ಜಕಾ ನೆರುಮುಗೆ ಬೇಣು ಮಟ್ಟಕ ವಿಯಫಾರಿ ಮೊದಲುಗೆ ಆಗು ಕಂಡೇಳು ಮಿ ಮೌಲುವ ಮೌಲು ಮತ್ತೆವ್ವಿ ಅಶೇ ಅಹಮ್ಮದ್ ಫಹಮಿ ದೀದಿ ಅದಿ ಅಶೇ ಮುಹಮ್ಮದ್ ಸಾಮಿ ನಿಬೇಫುಳುನ ಸ್ವರಬ್ಬುಡ ಶುಕುರಿಯ
2: ಜಕಾಯ್
3: ಮೇದುಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ಗ ಆಳ್ಗೊಂಡ್ ಮೆಮ್ಮಿ ಬಲಾಲಿ ಜಕಾ ನೆರುಮುಗೆ ಬೇಣು ಮಟ್ಟಕ ವಿಯಫಾರಿ ಮೊದಲುಗೆ ಆಗು ಕಂಡೇಳು ಮಿ ಮೌಲುವ ಜಕಾ ಮಿಸಿಲ್ ಸ್ಲೈ ಪ್ರೋಗ್ರಾಮ್ ತಗ ಜಕಾ ತಗುಳೆ ಗೊತ್ತ ಸುವಾಲು ಫೋನುಗೆ ಫುರ್ಸತ್ತೆ ಹೊಂತೆ ನಿಮಿವನಿ ಹುಳು ಆ ಲೇಫ ಹಂಗಾರ್ದುಗೆ ಬಾರಜಿಮ್ಗೆ ಕುರಿ ಸುವಾಲು ಫೋನುವ ಪಿ ಎಸ್ ಎಮ್ ಯಾ ಮೆದು ಇರ್ಕೋ ಜಕಾ ಮಿಸಿಲ್ ಸ್ಲಾಗ್ ಮಿ ಹಫ್ತಾಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಮೆ ಸುಫರ್ ದಾಮಿ ಹುಷೇಳಿ ಅಳುಗನ ಅಸ್ಮಾ ಮೋಸಾ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ ವರಹಮತುಲ್ಲಾಹಿ ವಬರಕಾತ
4: ಗೆ ಹತರು ಬಿತು
5: ರಾಜೇಗೆ ಉತುರ ದೇಖುನು
4: ಖಬರ ಮೌಲೂಮಾತ್
5: ಒಟ್ಟು ಮೆನ್ನಿತಿ ಸವ್ವೀಸ್ ಗಡೀರು
4: ದಿವಹಿ ರಾಜ್ಯಕ್ಕೆ ಅಡು
5: ಎಂಗಾ ಸತರ್ಸ್ತೇಕ ಸಾಲಿಸ್ ನುವೆ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ 98 ಮೆಗಾ ಹರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್

0: දිවිහි ෆුට්බෝලය හැද්දිය පස්සාර පුරුම්ගේ මනාසබතුගා බාබා ඩයිමන්ඩ් ජුබ්ලි ඉන්ටර්නේෂනල් ෆුට්බෝල් ටෝර්නමන්ට්
1: ජූන් මාසයේ 31 එක ගදොළු රස්මී දනුක
0: දිවිහි රාජ්‍ය
1: බංග්ලාදේශ
0: පාකිස්තාන්
1: අදී අෆ්ගානිස්තාන් වාදුරා මිත්‍ත ටීවීඑම් එස් ටීවී අදී දිවිහි රාජ්‍ය ගඩොන් වගුතුන් ගෙනස්තේන
0: ජූන් එවණ දුහු හවීරු බංග්ලාදේශ පාකිස්තාන්
1: ජූන් එවණ දුහු ගරේගඬු දිවිහි රාජ්‍ය අෆ්ගානිස්තාන්
0: ජූන් 4 වන දුහුගේ හවීරු දිවිහි රාජ්‍ය පාකිස්තාන්
1: ජූන් 4 වන දුහුගේ රේගඬු අෆ්ගානිස්තාන් බංග්ලාදේශ
0: ජූන් 6 වන දුහුගේ හවීරු අෆ්ගානිස්තාන් පාකිස්තාන්
1: ජූන් 7 වන දුහුගේ රේගඬු බංග්ලාදේශ දිවිහි රාජ්‍ය
0: ජූන් 10 වන දුහුගේ රේ ෆයිනල් මැච්
1: ෆයිනල් මැච් ගබදු පුරාණි එන්නේ ගින පෙන්ට් හොදා දෙති
0: දිවිහි ෆුට්බෝලයේ හැදිය පස්සාර පුරුම් ගමනාසවතු ගබාපා ඩයිමන්ඩ් ජුබ්ලි ඉන්ටර්නේෂනල් ෆුට්බෝල් ටෝර්නමන්ට්
1: දිවිහි කෞමේ ටීම සාබස් දිනුමා දඬු පුරාල මහින්ද
0: දිවිහි කෞමේ ටීම සාබස් දිනුමා දඬු පුරාල මහින්ද ගෝලේ බොල් වල බොල් ගෝල් ගැතරේ වදේ වෘතම ගණ දිවිහි රාජ්‍ය
2: මිදෙනි මුදර්රිසෙක්ගේ අඩුම්
3: ති මූසාගේ ෆානු මිස්රන් එඹරි වඩාගත් මූසාගේ ෆානු මිස්රන් එඹරි
2: වඩා දරිවරුන්ගේ සුවල් තකායකු
4: වෘතම එරි බෝටක ನೆಂ ಎಸೋಲೋ ಎಗಲೇಗ ಫಾಣು
2: ಇಬ್ರತುಂ ಫುರಿಗೆಂವಾ ವಾಹಕತ ಕಾಯಕು ದಿವೆ ರಾಜ್ಯ ಗಡುಂ ಗೆನಿಸ್ತೆನಿ
5: ಫಾಣೂಸ್ ಕೊಮ್ಮೆ ಹುಕುರ್ದು ಹೇಗೆ ಹವೀರ್ ಹತರುಗಡಿ ಫಣರೆ ರಿಪೀಟ್ ಕೊಮ್ಮೆ ಅಂಗಾರ್ದು ಹೇಗೆ ಹವೀರ್ ಹತರುಗಡಿ ಫಣರೆ
2: ಎಂಹಾ ಸತರಿಸ್ತೇಗ ಸಾಡಿಸ್ ನುವೆ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಟಿಹ ನುವೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್ ದಿವಹಿ ರಾಜ್ಯ
6: ದಸ್ಕುರಮ
7: ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಮ್ ವಾಲೈಕುಮ್ ಅಸ್ಸಲಾಂ
6: ಆದ ಕುರಬ್ಬ
8: ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಮ್
9: ವಾಲೈಕುಮ್ ಅಸ್ಸಲಾಂ
6: ಸವಾಬ ದರ್ಮ ಇತುರು ಕುರಬ್ಬ
10: ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಮ್
11: ವಾಲೈಕುಮ್ ಅಸ್ಸಲಾಂ
2: ಏಕತು ಅನೇಕಕ ಬದ್ದಲ್ವಾ ಹಿಂದು ಹಿನಿತುಂ ಬೆಲುಮಾಯಕು ಸಲಾಂಗು ವಾಲುಮಕಿ ಇಸ್ಲಾಮಿ ರಿವೆತಿ ಅದಬು ತೋಗಿ ತೆರೆವಾಕಮೆ ಅದಿ ಮುಸ್ಲಿಮು ಕೊರೆ ಏಕಕು ಅಣಿಕೆಗೆ ಮಚ್ಚದ ಹಕ್ಕಿ ದರಿನಕಿ ಮ್ಯಾಂಗ್ ಅಲ್ಲೋ ಹವಾಲ್ ಕೊರವಾಫಾವಾ ಅಮಾನಾತ್
12: ದರಿನಕಿ ಮ್ಯಾಮ್ ಫ್ಯಾಂಗೆ ಲೂಲುಗೆ ಫಿನಿಕಂ
13: ಎ ದರಿನಂಗ್ ಹಿಯಮಕು ದಕ್ಕಾದಿನಮಕಿ ಮ್ಯಾಮ್ ಫ್ಯಾಂಗೆ ಜಿಮ್ಮಾರ್
12: ಏ ಹಿತ್ತಕುಗೆ ಮಾಮೆಲಾ ಮಿಲಿ ಏ ಹಿತ್ತಕುಗೆ ಮಾಮೆಲಾ ಮಿಲಿ ಏ ಹಿತ್ತಕುಗೆ ಮಾಮೆಲಾ ಮಿಲಿ
14: ಬುರಾಸ್ಪತಿ ದುಹುಗೆ ಮೆಂದುರು ದೇಜ್ ಜಹಾಯಿರು ರಿಪೀಟ್ ಹುಕುರ್ ದುಹುಗೆ ರೇಗನು ದಿಹೇ ಜಹಾಯಿರು ಅದಿ ಹೊನ್ಹಿರ್ ದುಹುಗೆ ಮೆಂದಂ ಎಕೆ ಜಹಾಯಿರು
15: ಹಿತ್ತಕುಗೆ ಮಾಮೆಲಾ ಮಿಲಿ

0: හුරිහා ස්වාතයගේ ජවාබ් එ ප්‍රග්‍රාමකු.
1: සකයි
2: හෝමදුගේ හිඳුනු දිහකට තිරීහු. රිපීට් හෝමදුගරේ දිහේ ජායරු අදි හොනිහිරි දුහගේ මෙන්තුරු එකෙක් ජායරු.
3: එං හා සතරස්තියක සාරස්නුවෙක් කිලෝ හට්ස් මීඩියම් වේබ් අදි අඩ්‍යියන්ුවෙන් මෙගහට් එෙන් බේන්ඩ් හමයිකනි දිවී රාජ්‍යගඩු.

0: ගතක බර දන්නවානමන තැද රාජකනු බර දනවාදය නිමරේ මෙන්දම පාර්චාරුන්න හබරගඩි ප්‍රෝග්‍රම්ග එමහා පරඇත්තක වර පාචරිරයකගදම වකි වෙලාන වස්ථාමදයකු.
1: දිවහීන්ගේ අමිල්ලවන්තකං කුරි අරු ෑදේ.
2: දිවහීන්ගේ උපෙද්දුන් තෙරිකං දක්වාෑදේ.
1: දිවහීන්ගේ මාසීගේ මන්සර්ත සිපකොද්දේ.
2: දිවහීන්ගේ අඩු
1: දිවහිරාජ්‍යයේගේ අඩු.
2: එහා සතර්ස්ථේක සාලිස් නුව කිලොහටස් මීඩියම් වේ
1: අඩි හනුවෙන් මෙගහටස් FM බේන්ඩ.
0: ಹಿತಾಯತುಗೆ

0: දිවිහි ෆුට්බෝලයන් හැද්දිය පස්සාර ෆුරුම්ගේ මුනාසබතුගා බාබා ඩයිමන් ජුබ්ලි ඉන්ටර්නේෂනල් ෆුට්බෝල් ටෝර්නමන්ට්
1: ජූන් 31 ගදොළු රස්මි දනුක
0: දිවිහි රාජ්‍ය
1: බංග්ලාදේශ
0: පාකිස්තාන්
1: අද අෆ්ගානිස්තාන් වාදුරා මෙත්ත ටීවීඑම් එස් ටීවී අද දිවිහි රාජ්‍ය ගඩොන් වගුතුන් ගෙනස් දෙන
0: ජූන් 1 දුහු හවීරු බංග්ලාදේශ පාකිස්තාන්
1: ජූන් 1 දුහු ගරේගඩු දිවිහි රාජ්‍ය අෆ්ගානිස්තාන්
0: ජූන් 4 දුහුගේ හවීරු දිවිහි රාජ්‍ය පාකිස්තාන්
1: ජූන් 4 දුහුගේ රේගඩු අෆ්ගානිස්තාන් බංග්ලාදේශ
0: ජූන් 5 දුහුගේ හවීරු අෆ්ගානිස්තාන් පාකිස්තාන්
1: ජූන් 7 දුහුගේ රේගඩු බංග්ලාදේශ දිවිහි රාජ්‍ය
0: ජූන් 10 දුහුගේ රේ ෆයිනල් මැච්
1: ෆයිනල් මැච් ලබා දුපුරාණි එන්නේ ගින පෙන් හොදා දෙති
0: දිවිහි ෆුට්බෝලයේ හැදිය පස්සාර ෆුරුම් ගමනාසවතුක බාපා ඩයිමන්ඩ් ජුබ්ලි ඉන්ටර්නේෂනල් ෆුට්බෝල් ටෝර්නමන්ට්
1: දිවිහි කෞමේ ටීම සාබස්තිනම දඬු පුරාල මහින්ද
0: දිවිහි කෞමේ ටීම සාබස්තිනම දඬු පුරාල මහින්ද
2: කොක්කෝ තෙන් තිහෙන් අබදු නොවෙ තේතුවෙ බලා හිඟ අබලෙච්චෙ කාලා නුකෙවි නුකෙවි මීහා මුලින් හිකිච්චේන්නු
3: අල දත්තා තේතුවා හිතෙන් නුවේ ගාහිතෙවෙස් නුවේ මීහ කාංගෙන් බොනා හිවෙස් නුවේ අරින්දෙන් කීනෙන් හදානි
2: කොක්කෝ ටික මං හල්ලෙන් හෝදමා
3: කීනේ කුංගුතකු අරින් මී අරුවරු බලි වෙච්චේ
2: ලස් නුකුරවා අවහ ෆරුවා හොද්දවා
4: නෆ්සාණි දුලයකම් මේ ප්‍රෝග්‍රෑම් එක ස්ටිබේ ෆ්‍රොන් නං එහි හොත් විදාරණ නෆ්සාණි දුලයකම්
2: කොම්මේ හොණ හිරු දුහෙ ගෙරේ නුවේ ජහයිරු රිපීට් හෝම දුහෙ ගෙරේ මෙන්දම් එකෙ ජහයිරු අදි බුද දුහෙ ගෙරේ මෙන්දම් දෙගඩ තිරීහුම්
5: එංහා 741 නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදි අඩ්‍ය නුවේ මෙගා හර්ට්ස් FM බෑන්ඩ් හැම එකනි දිවිහි රාජ්‍යයේ ගඩු
6: රාජ්‍යයා රාජ්‍යයෙන් බේරුගේ ෆන්නානුන්ගේ එම්මෙ ෆහුගේ මසකෙත්තකා දායිරාගේ ශෞකුවෙරි ඛබර්තකායකු
7: ෆිල්මී දුනියේ

මේ හැප්තාගේ ටෙක් ඛබර තකයි කොස්මි වද්දල් කොල්ලි අල්ගොන්ඩ මූසාර ෂුවඩ් ටෙක් ඛබර තවගේ සුරීතෝගේ තෙරේගා කෝඩින්න නුලා එපෙහෙදේන Google AI Studio Android phone තක තාරෆ් කරණි මේනස් 1.6 ගේ බෝඩ් අප්ඩේට් තාරෆ් කුරි ඛබර ගිතුරුන් GitHub ගේ මොහි මොහිදමෙත් තක බුරු එරි ඛබරගේ තෆ්සීලස් මිකඩීගා خبر دو کی تفصیل کو کوریا دانن Google AI Studio Android phone تک تعارف کو کوڈین انلا فون اپ ہیدین مگ پای کو دینما Google دین پڈ بدل گین نتا یار وچ ایک کمپنی گ ہاری IO کانفرنس پہو ایکس میدور کو ہام کو فوا گو تو گ ڈیولپر نا AI شاو گری و فرا تا کو ویب سائٹ میدور کو بین کرم دیا Google AI Studio platform miharwani application ege gotuka Android phone taka nirmataka Play Store ga pre-registration na hulwalafa mi ge iturun kuriyang wetanuga Apple ge App Store avas mi application taraf kuranikama Google lum bune mi a application ge me hasa sifeki evas waraka coding ne gunu kamuga vies hama ekani aada ge bahurwa liya liun takun amil application taka game taka trigger ta fata beenu teri tools ta fasiya kama ko fedum ge fursatu aamo beenu teri na libi gen diun මේ කොම්මෙතන්නේ ගෝරිගෙන් වෙස් ෆෝන් මෙදෙරකෝ අමිල් හියල්ත සීදා ඇප්ලිකේෂන් එක බදල් කොල්ලුම ලිබේන වර පොඩු ෆසේ හේ මේ ඇප්ලිකේෂන් ග අමිල්ලෙන් එපෙදුමක ඉතුරුන් එහෙ මීහුන් උපද්දාපවා ඇප්ලිකේෂන් ටෝග ටීම් නොත ෆාර්මා බදල් කොල්ලාගේ අමිල්ල ගොයිකොත බේන කුරුමගේ ගාබල් කම්බස් හිමෙනේ আদি AI ইন অ্যাপ্লিকেশন এ হাদা নিমমু ফোন আ নোটিফিকেশন লিবুমা লিংক মেদোরি কোন এহেম মেহুনা অ্যাপ তং হিসসা কুরুম ফাদা গিনা ফিচার তকে মিগে তেরে গহিমেনে মে প্ল্যাটফর্ম কি ফুরতম 2023 বনা হারগে মার্চ মাহু মেকা সুইট কে নামুগা ডেভেলপার না টেস্ট কুরুমা হেদি ওয়েবসাইটে নামেস গুগল কে জেমিনাই মডেল তকায় কো মে হারগে কুরি কোলবানি এন্টিগ্রিটি কিয়া কোডিং এজেন্টে মিগে তেরে ইতরু কোফা මේ ජෙන්ටුගේ සවබුන් AI බේනකොගේ මල්ටිප්ලේයර් ගේම් තකා ලයිව් ඩේටාබේස් තක ගුල්වාලුම් පද බොඩිති මසෙක්කෙත්ත සීදා ෆෝනු කොළුම්ගේ ගාබිල්කම් මිහරවණි ලිපිකෙන් ගොස්වා ටෙක්නොලොජිගේ දායරක ෆාගන් ඇස් වයිබ් කෝඩින් නුවත අමිල්ලේ කෝඩින් නුලිය හැමකෙනි ටෙක්ස්ට් ප්‍රොම්ප්ට් බේනකොගෙන් AI මෙදුවරිකෝ සොෆ්ට්වෙයාර් හෙදුම් වරබ් බොඩ මග්බූල් වමුන් දායරු Google ෙන් දැනි එකුම්ෆුණීගේ AI ඉකෝසිස්ටම් ෆුලා කුරුමා ගින මසෙක්කෙත්තකේ කුරමු ಎಗತು ಮೀಡಿಯಾ ಹರಗ ಫಾಕೋಳ ಗೂಗಲ್ ವರ್ಕ್ ಸ್ಪೇಸ್ ಸ್ಟುಡಿಯೋ ತಾರಫ್ ಕೋ ಆಟೋಮೇಷನ್ ಮಸೆಕ್ ಕೈ ತಕಂ ಹಾಸ AI ಏಜೆಂಟ್ ಉಂ ಫೆದುಮುಗೆ ಫುಸತು ಸ್ವಡಿ ಹುಳುವಾದಾಫ ಗೂಗಲ್ AI ಸ್ಟುಡಿಯೋ ಫೋನ್ ತಕ ಗೆನಮುಗೆ ಎಮ್ಮೆ ಬೊಡ್ ಬೇಣಮಕಿ ಮೀಗೆ ಕುರಿಂ ಹಮೇಕಡಿ ಕಂಪ್ಯೂಟರ್ ತಕಂ ಕುರಮುಂದಿಯ ಮಿಫದ ಬೊಡಿತಿ AI ಮಸೆಕ್ ಕೈ ತ ಆಮ ಕೊಮ್ಮೆ ಮಿಯಕ ವೆಸ್ ಫಸೆಯಕಮಕ ಫೋನ್ ಕೊಲ್ಲವೇನೆ ಮಾಹೌಲೆ ಬಿನಾ ಕುರುಂ

0: ගොලේ හි නුවනි ඒ අලාමඇත්තකින් එක්කොල්ලීම තාත නස්සානි බලතයි එකගොත ඩිප්‍රේෂන් නුනි ඒගොතන් හාස්වමුගේ බලත මෙහන් මිරේ මිලෙක්කවැනි තන්තනුග ගෑගර ස්සා තදවුමා වරුබලිකමා එයා මෙද ෆිකුර කරම්ගේ වාක
1: ඒකන්කමගොතකි වර ගින මීහුන් ගෙවුරේදෝ තිබුණි හුරි හා කමෙද්ද එහෙන් හොන්න ඉරුක ඒ හුරී හම හොන්න බේස් කුරවෙන කියන
2: මට
1: මිහර අරම ටෙස්ටවා දම්මි දැනද ටෙස්ටාධාරසර බොඩති එ අගු අතුවර බොඩද ලිබේම හොන්න අනු ලිබේ හුන් තිබේතු වර හිතමකුර
2: තිබේ ලා මිකා බිස්කම තහම්ම කුරපුජේ
1: හන්නකි වර බර මෙහින් කුඩකුඩ කමේ විශ්නිච්චේස් තෙන් හම රෝවයනි වරක් ගදය රෝවයන ඒකන හුන්නාන ගෙන පහරුගදයෙන් රහිතාම කුරේ අබතු
2: කියනතුමි වන
1: ගාවෙන කුරාම ස්තුස් කොඩන් නුවන්
0: එහි නොහොදව එකතුකස් නූන්නවාත ඇස්තු
1: ඒ නේගන නේගුණේගේ මෙහරාරගේ මාමක් දරි පුලක් ඔබ ඔලේ යම නක්සානි අනේ කුජ්ජක දෙමෙන් මා කන්ත බොඩුවකින් ඔලේ තිවේදෙන් දක්කාරීද දැන් එකහල තනක වෙස් ගෙන්ද නැන් මෙ කුජ්ජාගේ හම හැන් හොරප රොලයස්කින් ගනා ගන්නානෑ එහෙමී මාස්ලු අහන්නකි නිදර් ගුගුරු දෙමේ අර විශ්වනය අසහරන එහෙමකින් කන්නේගේ මේ මෙවර මේ ෆිරින් ලිබි ෆිරින් ලිබිප ෆිරින්ගේ උපලෙන් හිංහම ජෙහුවන් නොලිබි දුවස් කොළේ කුම්මිදූ කොල්ලද ඒකමක් කොන් කහරකමැත්ත
0: අවගට ෆෙනේ හම අනේ ආමබලගේ රක්ෂක දක්කවාගේ අනේ ගුගුරු දෙමගේ වහක දක්කවාගේ එම හුරේ තිකමක් වෙස් තපාතු එහි එහි ත මියදු ඉගත එම එකම වෙස් එහි හෝදවා එවෙස් කමේ මියදු හල්ලුනෙන්නේ ඉගෙත
1: දෙහර කුජ්ජකු දියේ ඉගේ ම ඒනක සිරිමි හදම මස්සල යෙහිගෙන් එකුජ්ජා මිදියයි රොක්ට දියයි හම දේ දියම කුජ්ජාවෙස්ම බුණා ගොත කන්තපුවනේ දේරවානේ අබදු රෝවයනේ හිංහමරජයේ දෙකුදින් තිබේදැ කියන හත බෝගවානේ දො
0: ಗುಗುರು ದೇವಿಯ ಸಿಹ ಬುಡುಕಮ ನುವಾಣೆ ಗುಗುರು ದಮಾಲಿ ರಂಗಳುವಾಣಿ

0: ගඩින් ෆතිව් හතරු ගඩි 30 මිනිට් මේ දිවිහි රාජ්‍යය ගඩු.
1: හිදායතුගේ මගුදා.